ගොතාවන් නෝපාදී ඕපන් තන්නම් තන්නම් ශ්‍රී ගුරුරාම බාස සහබජිය ආපජීදන් පමනම් පවිතරස්ථානම් සත්‍ය